හබද පෞපංජන ජමකාල් නිකංජන හර්ෂේ තීලිව ලායි හර් සුකුදාතා ගුරු මුකුජාතා සහජේ රහ සමායි පගතා කා පෝජන හර නාම නිර

ඵලකේ අනිත්‍ය විත්‍යං අනිත්‍ය චිත්තං අනිත්‍ය ආසාවෝ විපරකාරං අනිත්‍ය හේතං අහං භං අහං බං